0: ඉරාද කුරව්වා මීහක එකලාන්ගේ රහ්ම හාස කුරවති අදි අල්ලාහි බොඩු එගෙන්වා ෆාදුලු වන්තකම්ගේ වෙරි රස්කලාන්ගේ
1: කීරත් කුරවානගේ දිවේ තර්ජමායින් දෙමෙ මිගෙනස් දිනි සූරත් ආල ඉම්රාන් 42 ආයතුන් පශායගෙන් ඒ සූරතුගේ හෙද්දිය 4 ආයතු ගනියලා තර්ජමා විදාලු දිවවා ෆෝනි ડોક્ટર මොහම්මද් හනීෆ්
2: කොම්මෙ උමුරක
3: කොම්මෙ ෆන්තියක
2: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයේ අඩු එංහා 4149 kHz medium wave
3: අඩි 9 megahertz fm band
4: ekwerikama loebba kulunun ufaverikan genuwa ಆಯ್ಲಿ ಗುಳುಂತಕ ದೇದೇ ಫರ್ದುಂಗೆ ಗುಳುಂತ ಬದಹಿವೆ ಮುಜ್ತಮೌಗೆ ಎಬ್ಬ್ಯಾವಂತಕಂ ಇತುರುಕೊದ್ದೆ ತರಕ್ಕಿಯ ಕುರಿಯರುಮ ಮಗು ಫಹಿಕೊದ್ದೆ
5: ದೊಗು ವಾಹಕ ದೆಕ್ಕುಮ ಫಿತುನ ಫಸಾದೆಯ ಹಸದವೆರಿಕಂ ಇತುರು ವೆಜ್ಜನಮ ಬ್ಯಾಬ್ಯಾವುಮ ದೆಕ್ಕುಳ್ವೆರಿಕಂ ಉಫೆದೆ ಮುಜ್ತಮೌಗೆ ಉಫಾವೆರಿಕಂ ದಾದಿ ಅವಹನ್ ನೆತಿಹಿಂಗೆ ಅದಾನೆ ತರಕ್ಕಿಯ ಕುರಿಯರು ಹುಟ್ಟಿದಾನೆ
4: ಕೀರಿತಿ ಕುರುವಾನ್ಗ ಮ್ಯಾಂಗುಲ್ಲಾಹ್ ವಹಿ ಕುರವಾ ಫವಾ ಬಸ್ಪುಳಿಗ್ಗೆ ಮಾನಗಾವೆ
5: ඒ ඊමාම් වෙච්ච මිස්තකුන්නේ තියබෑමිහුන් හීගෙ තෙරෙන් ගින කන්තත්තකා දුරුවෙ ගන්නාශේ හැම කශවරුන් බයෙන් හීයකි ෆාෆ එකේ අද තියබෑමිහුන් එක කොණකක ජාසෝස් නුකුරාශේ අද එබ්බයි කොණෙ බයික ගීබන් බුනාශේ තියබෑමිහුන් කුර එකකුවෙස් ඒනාගේ අහාගේ මස් මොලකොක් කෙවම ලෝබි කුරාණ හිජෙ ෆහෙ තියබෑමිහුන් එකමක නුරුහේනුවේ ಅದಿತ್ಯ ಬ್ಯಾಮಿಹು ಅಲ್ಲೋಹ ತಕ್ವಾವರಿ ವಾಶೆ ಹಮಕಶವರು ಅಲ್ಲೋಹಿ ಗಿನಗಿನಾಯ್ ತವಬಾ ಕಬೂಲ್ ಕುರವ್ವಾ ರಹೀಮ್ ವಂತರಸ್ ಕಲಾಂಗೆಯೇ

මේ ගැන ස්තිරින් හප්තාගවාහක මිසිල්ස්ලාගම මිහාරස් කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල්ගනී හදියා කුරවාෆා වාහකේ මේ හප්තාගස් වාහකෝ ශේලි මරියමාත්ෆා අදනන්.

හම කශවරුම් මී හක්කු තෙදවාහගතකක අදි අල්ලෝහ් මෙනුවී ඉලාහකනුවේ අදි හමකශවරුම් අල්ලෝහි අජීස්වන්ත හකීම්වන්ත රස්කලාගේ

ඒ ෆොතුගේ අහුළුවරින්නේ යබෑ මිහුන් ඒ හක්කොකන් ඉඟි තිබේ. එකමං හෙකිවා හාල් අල්ලාහ්ගේ ආයතක තියබෑ මිහුන් කාෆිර් වනී කීවෙගෙන් හිජේ.

0: කියා දෙකන් නුජහෙන නෙදත මස නිම්මාලම ශායා සිදුනාගේ වෙල්කනක කළුදා දමාබල මෙහෙන් හුට්ටකා ගහෙන් නෙහෙදේන
1: මෙහෙන් හුට්ටේ ගහන්නේ දේනද සිදුනාගේ බෙල්කනක කළුදා දමාබල මෙහෙන්ගේ බුනායරු ගෙන හෙරි බෙල්කනීගත
0: නේගේ පහරෙක එතන ඉශාරයක් කොප්පකම සදාන
1: ආද එහෙම වෙච්චකම වානම බුනම් වී සිදුනාගේ බෙල්කනක කළුදා දමාබල එගොතකන් හුට්ටේ ගදියක් ගහන්නේ දේන
0: හුට්ටේ දෙත්ත නෙහෙදේන රඟලු දෙත්ත
1: නෙහෙදේන රඟලු ආද දැන් නෙහෙද්දේනේ බුනඤ්ඤා බුනණී එහෙම මීහක එක නොකර වෙන්නේ නෙහෙද්දේන විස් බුන විදා නෙහෙදේන නෙහෙදේන කොමාන මේ ගස්තකන් ඒක සාතුන් නෙහෙදේන බුන නෙහෙද්දේන බුනණී අද කිතවරක සිද්නාමසෙක කුරු සිකමෙන් නොවන්නේ
0: අවුනිතරේ මේ නූණුක උබුෆිලිතෝයේ ජහනේ බෙෆිලිතෝයේ ජහ
1: ඒයි හාගේ සබබු මාගොතේ
0: එන්තු
1: ආ දැන් ලියුමුගාරංගල නොහෙද්දේන ඔතස් ඒකම දිවෙබෝගේ නෆීගේ හාලේ තවාදේ දෙවන අඩකන් නොත අකුරකන් ඔන්න ඇති අකුරුගා නොත අඩුග ඔන්න ෆිලි නෙහෙද්දේන හාගේ බෙෆියෙන් නුගන්නනේ දෙවන අඩක නොහෙද්දේන රංගල ගොත්කි ලියම් විස් වීහෙන් කියුමුගා දෙඟල ගොනු මෙන්න හෙද්දේන වි කියනි ඒ හාගේ නුෆූසු
0: කොමක සරබඩ ශුක්‍රිය ආගුන් මගේ හුන් තෙරින මුහිම ෆිලාවල් තකේ තිනංග වැදේ
1: ආද මි ප්‍රෝග්‍රෑම් ගා සල්ගොනු මෙන් මි දෙක්කි වර ගින කංකමු ග වාහක දෙත්තු කුල්ලෆ්ස් ග වාහක අල්ගොනු මෙන් දක්කා ෆීම් මී ග මී ගහුන් වෙලුන් තකේති වකි කුරුමු ග බේනු කුර ખાસ ලෆ්ස් තකේ දීපෝගේ බෝරි බිමු ග අඩිය ෆා බා චෙන්නම බේනු කුරාණි ගහුන් වෙලුන් නුත ගහුන් වයි කුරුමට්ටක බිනු මෙන් නුන් කම කෙඬු මෙන් නුන් කෙඳුම් බයිෆාර බයිෆාර කොනොම් මි බේනු කරනි එ මිහෙන් උරි ખાસ ලෆ්සුත දිවේ බහුග වෙහි දිවේ හිගේ තෙරේග හුන්නාන ඒග වාස් වා හිසාබක දෙක්කිජ আদি මස්සුනුන කුරා වාක සල්ගුන් වෙන දෙක්කිජ හම ඒගත අම්බුරා අවුන් එඹුරි අවුමු වාක සල්ගුන් වෙන දෙක්කිජ මිහෙන් උරි බෑවරු කංකම ෆොටෝලෙන් නූංකම ෆොටෝ එක්කම එන්නුන්ත හම ඒගත මි ලෙන් යන උසූල් තවස් කොමසර්ක මි ප්‍රෝග්‍රෑම් ක සල්ගුන් වෙන ධන්නවාද වෙච්ච දෙන් ඔති තියබේ ෆුලුන්ගේ දවර් මි කංකම ටකා විස්නා වඩාගෙන් හේලුන් තෙරි වඩාගෙන් බස් බේනුම් ෆුල් කුරවමුගා මිකංකමුගේ මච්ච මේ සමාලුකන් දෙවමු ඒරුන් තම්ෆීස් කුරවේනි අගුන් මෙන් එම්මෙන්ගේ මසක්කතුන් දිවේ බස් රංගලු කුරවේනි
0: අගුන් මෙන් එම්මෙන් මිකම මසේ කුරම අදත් වරපඩ ශුක්‍රියා
1: ආද
0: දෙන්නේ අශ්‍රෆ් අලි ෆාහ කුරවි හැමතක සමාල්කන් දීගෙන් මිෆහරු සිද්නායා ෂායා වහක දක්කන් අඩ සවාලප
2: ඒ සිදුනා බලන්න බලයි ෂා ඉන්ස්ටාග්‍රෑම් අල්ලා ෆෝරි ෆොටෝ ඒ
3: දක්ක බල කොන්දුව කුලා ෆෝරි ෆොටෝ එත්ත
2: දාති දෙම්මේකු දෙති මිනිටෙ වානි
3: එෆෙන්නනේ ආයිෂා මෙන්ගේ ගෙත බගීචාගේ තෙරේ ගදෝ ඒනා එහෙරි කීත ඒනා කුරණි
2: මෂන් කීවනි කට්ටල කොන්නනී හේ ඒගේ බදිගේ ෆරාත් ගොන්නනි වරන් හුස්තන් එත උන්නනේ කට්ටල වෙලේ මෂන් හීවනි ඒ කට්ටල වෙලුන් ඒන කට්ටල කොන්නනී හේ
3: මිහාර ආයිෂා ඉන්ස්ටාග්‍රෑම් අල්ලනි මුලින් රෆුෂු දිරිඋළුමුගේ ෆොටෝත කුරින් දෝහවස් රුකුන් කාටෙන් අරණි කො ෆොටෝ නගා ෆලා ෆහුරි
2: ආයිෂා ඒ වරක් ගිනා ෆොටෝ නගා මිහේ සිනමාලේ දාලම්මති ගවස් ෆොටෝ නගා ෆහුරි මවස් වෙච්ච ආයිෂා දැක්කම් බරබොලෙ කණ්ඩණි කො ෆොටෝ ඒ නගා ෆලා අහර්මෙන්ගේ බෙදකණි ගොන්නානි බරපෝ වෙලේ
3: තිගේ බෙල්කණි ගවරක් ගස්තන් හද්දාලා ෆහුරේ දෝ
2: ආ ಮಮ್ಮಗೆ ಕಮಕಿ ಗಸೆದ್ದು ಗೇಗೆಂ ಒಫಿಕೋಕೊಳ್ ಗೆನೆಸ್ಕೆಂ ಅಪದುವೆಸ್ ಗಸ್ ಹದ್ದಾಲ ಹದ್ದಾಲೆ ಹುನ್ನನಿ ಸ್ಯಾಮಲುಗೆವೆಸ್ ನವಾರ ವರಕ ವತ್ತರು ಗಸ್ ಹುನ್ನಾನೆ ಗಸ್ ಮುಷಿತೋಗೆ ಹುನ್ನನಿ ಗಸ್ತಂ ಹದ್ದಾಫ ಎಹೆಂವಿ ಮೆಹ ಉಂದಗುಲೆ ನುವಾನೆ ಫೆಂದೇಂವೆಸ್ ದೇರ ಫೆಂ ಫೊದೆಂ ಅಳಾಲಿಮ ವರ ರೀತಿಕೋ ಗಸ್ತಂ ಹೆದೇನೆ
3: ಮವೆಸ್ ಗಸ್ ಹದ್ದಂ ವರಂ ಮಸೆಕ್ಕೆ ಕೊಫಿಂ ಎಕಂ ಕೊ ಅಹರಿಂಗೆ ಗಾಯಗಾ ನುಹುರೆ ಹಾ ಹಿವ್ವರೆ
2: ಆ ತಿಬುನಾ ಹೆಂ ವರ ಬಗುತು ಎಯಿ ಮೇ ಬುನಾಯಕಿ ವತ್ತರುಗೆ ಸ್ಯಾಮ ಹದ್ದ ಬಲಜಿದು ನಾವೆಸ್ ಪುರೆ ಮಮ್ಮಗಾತುಗ ಬುನಾಯನ ಇಂಡಿಯಾಂಗ್ ಎಂಬುರಿ ಅಣ್ಣೇರು ಸ್ಯಾಮ ಒಫಿ ಕೊಳೆ ಗೆನೆಸ್ತೇಶೆ
3: ಆ ಬುಣಚ್ಚೆ
2: ಮಮ್ಮಿಯನ್ ಎಂಗೇನೆ ಜಿದು ನಾ ಗಸ್ಸದ್ದಂ ಕುರಿಂ ಫೋರಿ ಹುರಿಕ ಎಹೆಂ ವಿಮ ಮಾ ಬುಡಕ ಕಿಯಾದೇ ಕಣ್ಣು ಜೆಹೇನೆ ಜಿದು ನಾಗೆ ಬೆಲ್ಕಣಿಗ ಕಳು ದಾದ ಮಾ ಬಲ ಎಗೊತಂ ಹುಟ್ಟೆ ಗಹೆಣ್ಣೆ ಹೆದೇನೆ
0: ದಿವಿಹಿ ಬಹಂ ಆಕಮ ಆರೋಕಂ ಬೇಣುವೆ ಮಿದ್ದೆನ್ನೆವಿ ಆಕಮ ಆರೋಕಂ ಗೆಣವೇಣಿ ದಿವಿಹಿ ಬಹುಂ ವಾಹಕ ದಕ್ಕಾಗೆಂ ದಿವಿಹಿ ಬಹುಗೆ ಹಮಯಾಯ ಗುತ ದಿವಿಹಿ ಬಹುಂ ವಾಹಕ ದಕ್ಕಾಗೆಂ ಮಿಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗಾ ಬ್ಯಾರ್ ವಿಡಾಗೆಂ ದಿವಿಹಿ ಬಹುಗೆ ಹಮತಂ ಹಾಮಕೊದ್ದೆವಿ ದಿವಿಹಿ ಬಹುಗೆ ಎಲ್ಮೂರಿಯ ಕಮಗಾವಾ ಅಶ್ರಫ್ ಅಲಿ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಹಿಮನಾಫಾವಾ ಖಿಯಾಲಿ ತಮ್ಸೀಲ್ ಕುಳುಮ್ಗ ಬ್ಯಾವರಿವಿ ಫಾತ್ಮತ್ ಶಿಫಾಯ ಫಾತ್ಮತ್ ಸಮ ಪ್ರೋಗ್ರಾಮ್ ಮುಫದ್ದಿಯಾಗೋಣ ಅಲ್ಲಿ ರಾಜಿ ಅಣ್ಣ ಹಫ್ತಾಗೆ ಪ್ರೋಗ್ರಾಮ ದಾವತ್ತು ಅರುವಮು ವಕೀಲಾನ ವಸ್ಸಲಾಮಲೇಕುಂ.

0: තුරු ගල්ෆෝ ගොම්තෝග තේ සම මේක බේන ගොතකන් ඇරුම් හෙදේනේ තමයි සර් ඊරාන් බලි විජය දෙන් ඉස්සරහත් දුක ඇමරිකාවේ නුකර වෙන ඉවස් කමෙන් නෝනා චයිනාස් ප්‍රෙෂර් කොල්ල වෙන්නේ එයි මිදන්නවා හැන් අවුල් මිදන්නවා හැන් මේ චයිනාක් බලි ෆේ කි තේයෝ චයිනා බේනවාර්ක චයිනාක තෙදෙන් නෝෆෙද්දේ චයිනා කි දුනියෙම බොඩු ෆැක්ටරි දුනියෙගේ දුනියෙ ගෙම්මෙන්න බේනවාර තකේතු ෆද්දා ගෝම චයිනා එක ඇමරිකාව ඛිලාෆ ඇමරිකා මිය ෆද්දනි ගානක දෙට්‍රිලියන් වර්ක ඩොලර් ගෙච්චි කොමොඩිටිස් ගොතුව එකම චයිනා ගේ බොෆද තේර බාර් තේර සාදුරක ට්‍රිලියන් ඩොලර් ගෙච්චි ඇමරිකා චයිනා ගේ තෆාත කිමි මිචි උපද්දන් කියා බොඩු හකතෙ බේනවානේ තෝ එහෙම වීම ඇමරිකා මියුරණි ඇමරිකා ඉන්ඩස්ට්‍රියල් ගොතුන් සිනායි ගොතුන් ටෙක්නොලොජි ගොතුන් ආදි හයිටෙක් ගොතුන් මිහුරි හාගතුක බලාරු වෙස් කුරියන් වෙත් තනුග අද ඇමරිකා මෙහා කුරියාරා පාහුරි දායරා තහුග වෙස් කුරියන් වෙත් තනුග චයිනායා වාදකොන් ඇමරිකා කුරියන් නුලි බේන එකන් ඇමරිකා යගින් වේ ඒ චයිනා ගා ආබාධි බොඩුව චයිනා ගේ ඉන්වෙස්ට්මෙන්ට් ත ගිනේෆ චයිනා මේ බේකර්කම හරදු නොකොෆ ඒත චයිනා මේ හරදු කරන්නේ චයිනා ගේ ඉන්වෙස්ට්මෙන්ට් මේ එතරේ කන්තත්තක ඇමරිකා මේ හරදු කරන්නේ පොඩ හංගුරා මෙයා තලා ෆොළුමා එන් ඔස් මිකාද බේකර්කන්තත්තක මේ හරදු කරන්නේ මිහුරියාකමක බලාරුගේ ඇමරිකායන් වයින් හැම එකන හල්ලකී දුනියේක චයිනායත් තියෝෆෝර් කොද්දේ තන්තන් ඇදසුදුමි ඒරුම් වාණගතක චයිනා කන්ට්‍රෝල් කොල්ලවේනේ ඒත දෙන් ඇමරිකා මේනෝනි චයිනා කන්ට්‍රෝල් කරම ඩොලරු එකම ඩොලරු බදලගේ චයිනා ඒබෝඩි මිහාරෙන් නිසාම්තන් ඔබ ගායම කරේ යූරෝයින් අනේ යුවානු පේකුරුමා එංගුස් ඊරානාසේ මොහමඩ් කරන යුවානුන්ත රෂියාසේ මොහමඩ් කරන යුවානු අනේ කබ්‍රිස් කතරෙන් බ්‍රික්ස් ක ෆාසා දුස්කොල්කුන් නෙරේනේ මේ හුරිහාච්චිකායකුන් ඇමරිකා ගත ගොයින් හාම එකනි කාඩ කි මිහාර තෙව එයිම මේක නුරක් කළ කී දෙ මෙති දාලේ ගත මේ කාලතු කාමියා වෙජ්ජි යා මේ ගල්ෆුගා හුරුමුස් කණ්ඩෝලේ හුරුමා ඊරාන් බලි කුරුමා මේ හුරිහා කමකන් ඇග්ගත කුරෙ වෙජ්ජි යා ඒරුන් ඇමරිකා ගද්දරන් ඒරි චයිනා තෙවිලි බෙ හුරිහා තනේ රෂියා ෆියව රෂියා කැග්ග දෙන්න නුකර වේනේ එකම රෂියා එකෙන්ද කොන්න චයිනා බෙන්ව හුරිහා තෙලි වරන් උදකු කමෙන් ඉදෙත්තු එහෙම ඒ මේ නුරක් කළ කී කොම්මගත කවිස් මේ මේ ගල්ෆෝ හඟුරාමාග නුනියා මේ ඊරාන දෙකොල කොර හඟුරාමාග ඇමරිකා කාමියා බෝදා ෆිය ඊරාන ගතල කි දුනියෙ තිමන රිසාව අද ඒ ෆසෙහ නෙගේ තෙලි අද එහා ෆස් මේ සාෆ්රන් ෆසෙහ තෙලි වාකි කි ඒක ඕවර්හෙඩ් කෝස්ට් කුඩ තෙලින් ඉ ඒතු හැම එකත ගල්ෆෝ එහෙන් ගොම් තෝ ගස් එහෙම මේ හුරියා කමක එක්ක බලාරු ගල්ෆෝ ගොම් තකස් වර නුරක් කලේ හුරියන් ඉන් හාලත් ඇමරිකා මිහාර මි දාගතුම් විජ්ජියා මිදන්නවා හෙන් මි හඟුරාමාගේ වායිච්චකුන්ගේ මේ හඟුරාමාගේ ඇමරිකා කාමිය නුදු බිජ්ජක් ඇමරිකා නුකර වෙන එකම එක මි ගාතම ෆාකුල වෙහෙන් කමෙන් ඔබයි ඒත ෆාකුල එකම කී මි ගාරු කුරිමස් දෙන්නේ වෙහෙන් මි වගතු අද මි එබ්බසුන් හෙදීස් මි එබ්බසු මි හදනි මීගෙන් අම ඉමිනන්ට් ෆෑදායි ඒත ඉමිනන්ට් කොම් මි කුල්ලියකත් අද තෙලෙබ්බෙරෙන් නුකර වෙන අයි දුනියක බාධාරකත් තෙව ඉතුරු වෙස් නුකර වෙන ඒත එකම ට්‍රම්ප්ගේ බේනම කී මි ගොතන් එබ්බසුන් හදාගෙන ආමරයතුන් නම් එනේ වෝටු හොදා මි හොන්නම් විස්නාදනු මෙහා තිබුණා මිකත එබ්බසුන් ගෙදීම කලේ වෙන්න මුස්තකබලුග වරබොඩ ෆෑදෑ වාණ එහෙම තිබන්නේ බෝටු දේශේ තෙලුව හුරිය දතක ෆිලාගෙන් දානේ තෙව අගහෙස් වාණි එහෙම මිකහල කන්තතක දෙක්කු මික බේනම කියස්සු මිහාර බලාර එකම එවක්සද ට්‍රම්ප හාසුන් වේදානතෝ නුන්තෝ වාක්ති බාසාර ખાસකොග්ගෙන් එන කුරි කමෙන් මි එකම වෙනෙසුවෙලා බලාර වෙනෙසුවෙලාගේ එතෙරින් ખાસකොන් ඉදුකොල ෆරාත්තකො මිහාර දෙකොල හදාස් ඉංගේත එමිහුන් එබ බුනේ තිබන්න මෙන්ගේ මී අනේ ගුදරති වසීරත්තන් ඇමරිකාම ෆේරි ගන්න නීයේ එම තිබන මඩුන්න නොතිබේනමේ හගේගත බලාර ඔළුවාදාසේ මේ සතේ කහනු එබ්බසුමකේ වෙනසුවෙලා රයිසල් ලබාම බුණුවනීය පන්සවි සහරේ හගේගතුක මේ එබ්බසුමක මෑගන බෑතකන් අධි හාමේ විෂ්ණුවේ එම මිකාගතකන් කමින් මිස්
1: ජවාද මිෆද එබ්බසුමක ගොලේගතුන් අමි වෙනසුවෙලාගේ රයිතුන් නාදි ඉදිකොළු ෆරාතකන් අමි බුණා බහකි හම අමි වර ගේන බයකෙන් බේනුවාන කොබැතෝ මි එබ්බසුම ගොලේගතුන් අමිර ඒ ගෞමුගේ රයිතුන් නාදෙන් අමි ඉදිකොළු ෆරාතකන් දෙකේ ගොතකි
0: අවුන දන්නා දෙවිජකන් නේදත් අවුන දෙන්නේ වාකේ කි ඉදිකොළු ෆරාතකන් මි බුණනි මි වර කම්බඩු ආ එබ්බසුම එකේ දෙන් රයිතුන් අදි මියා දෙතරේ ගොකි එච්ච බුණි කමෙන් ඉගේ ෆේන්නේ එකම වෙනසුවෙලාගේ දන්නවා මිගේ එබ්බසුමක හගීගෙන් ගින ෆරාතකන් හාමනුවනි මේ එකල හසියාරක බාරග නොනි බිරුදක්කාගෙන් නොනි වෙනසුවෙලා මෙහරි ඔති කොමිකත ඇමරිකාග ඇදරුග ඒත මිනිවන්කන් හගේත බලාරුග එම ෆුරියම එකන්නේ ඒ වෙනසුවෙලා තෙව වික්කාායි ලාරිියත වෙනසුවලක නොලිබේ ඒ ලාරමිද ඇමරිකා දීග ඇමරිකායගෙන් දේච්චන් වෙනසුවලම ලිබෙන එම එගොතන් හදාපේ ගවම එකක් දෙන් ඒ ගවමකායකොන් ඇමරිකා එබ්බසුන් හදාර වනක එබ්බසුන් එෆරාත්මට පෙන්ටන ඇමරිකා දිෆාය උදාර කීවත විෆාර එබ්බසුන් තර දිෆාය උසාර වන්න වෙනුනි ඇමරිකා හඟුරාමය බේ උසාර වන්න මේ එම මිරාචිකයක්කොන් එබ ඉංගේ මී බයක බිරුදක්කාගෙන් මී එබයක එක නාජායසු ගොතුගා

0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: අලෝන නමක උමේ අබ්දුල් ලතීෆ් අලෝන් කියවී මින්ති ඉන්ටර්නේෂනල් යුනිවර්සිටින් අලෝන් කියවී බැචලර්ස් ඩිග්‍රී ඉන් සිවිල් ඉන්ජිනියරින් විත් ඕනර්ස් අලෝන් මිහාර මසෙක්කුරණි MTCCක අලෝන් මිහාර මේ මසෙක්කුරණි සිවිල් ඉන්ජිනියර ගොතක ෆෝ ද පාස්ට් 3 වරක ඉයර්ස් ආද අලෝන ශෞකරක මොෆදුනි හරක් කුඩේරෝ ඒ අලෝන ඒරෝ මේ නැෂනල් ජියෝග්‍රාෆික් උම් බලානේ මේ මෙගා ස්ට්‍රක්චර්ස් කියා ප්‍රෝග්‍රෑම් ඒ ප්‍රෝග්‍රෑම් ග කියා දෙනි එකි ගෞම්තෝග හංගා බොඩති මශ්‍රෝතෝග වාහක ඒ මශ්‍රෝතෝග මේ ප්‍රෝග්‍රෑම් ග කියා දෙන ඉන්ජිනියර්ස් තේ ඩිසයින් කරේ ගොතා කන්ස්ට්‍රක්ට් කරේ ගොයි දැන් අද ඒක ඊතර කියා දෙන ඒ මෙගා ස්ට්‍රක්චර් ග සබබුන් ඒ ගෞමක නුවත මේ ඒ ඒරියා එක ලිබුන් තරග්ගික වාහක එහෙම අස්ස අලගොන එංගොනි අස්ස ඉන්ජිනියර්ස් ග ගෞම තරග්ගී කරු මට්ටක කිහා මුහිම් රෝලෙන් අදා කරා බයක එහෙවග අස්ස ශෞගවර කම ෆෙදුනි මෙර ඉන්ජිනියරෙක්ගේ එම් හාස්සකමකේ කොම්ප්ලෙක්ස් ඉෂුස් තක මේ සොලූෂන් එක ගෙනව මේ සොලූෂන් මේ ඔන්නානි මේ බජට් එතරේ ෆත්තාෆ আদি රයිතුම් බලා ගන්න රයිතුන්න ෆසේහ සොලූෂන් නක වාංජනි එයි මිසාලක මගෙන් හදානම එ මගකී දුව්වා එච්චසෂා දුව්වා මීහොන්න আদি හිඟා මිගාවේ ඔලේ මීහොන්න මේ රක්කාතරේ আদি ෆසේ එච්චකම වාංජනි එ මේ හොරිහා එච්ච බැලන්ස් කොෆ මේ සොලූෂන් එක ගෙන්නංජනි එයි අස්ත කුරා එම් හාස්සකමකේ අලගොන් මියර ඔෆිහෝග මසේ කරන්නේ ටීම කායකි දැන් අලගොන් මගේ වර්ක් ෆ්ලෝ එක බලාලානම ආමක හුන්නානි මේ පුරතම කුරණකමකි අලගොන් මේ කොන්සෙප්ට් එක මේ කුරහානේ කොන්සෙප්ට් කුරාප කොන්සෙප්ට් අප්‍රූව් වීම දැන් අලගොන් මෙන් දානි ඩීටේල් ඩිසයින් ස්ටේජ් ඩීටේල් ඩිසයින් ස්ටේජ් ක අලගොන් මෙන් කුරණකමකි 3D ක මොඩල් ක ෆ ඇනලයිස් කුරානේ ඇනලයිස් කුරා රෙ දිමාව එබ්බස් මස්සලයක මේ ඒදික සොලූෂන් ගෙනස අලගොන් මෙන් ඩීටේල් ඩිසයින් ෆයිනල් කොල්ලාෆ අලගොන් මෙන් කුරණකමකි මේ ක්ලයන්ට නවත කොන්ට්‍රැක්ට් එක හවල් කුරානේ හවල් කොෆ දැන් අලු අදි ඒක ඒතර අලුගොන් මෙන් කුරා එක්කමකි සයිට් විසිට් ද සයිට් විසිට් ද කී අදි අලුගොන් මෙන් මිහාරු මේ ඩ්‍රොයින් හවල් කොෆ කන්ස්ට්‍රක්ෂන් ෆේස් ග කන්ස්ට්‍රක්ට් කුරණි අලුගොන් මෙන් ඩිසයින එක ගොතත්ත චෙක් කරු මී අලුගොන් මෙන් ඔෆියෝ ගාම් කො කුරා කමකි අදි මිහාරු කුරේ උනේ මබොඩ තජරිබා යකේ රාජ්‍යක මිහාර හංගා බොඩෙති මී රෝඩ් ප්‍රොජෙක්ට්ස් ද ග මසෙක් එක්කනු ඒක තරේක බොඩ තකුර්ෆාන් මග අමීනි මග රෙක්ටිෆිකේෂන් වර්ක්ස් ක ඒතර රාජ්‍යක එහෙන් රජරත්ත ව ග තරේ ගොන්න රෝඩ්ස් ද ග ප්‍රොජෙක්ට් ව ග බෑවෙරි වුන් දැන් මී මසෙක්කතු ග හිමෙන ආමසෝක් දශන රෝඩ්ස් ද ඩිසයින් කරමුග ඒතර මී රෝඩ්ස් කොන්ස්ට්‍රක්ට් කරමු කරින් කුරංජේ ජියෝටෙක්නිකල් සර්වේ තක රිපෝර්ට්ස් තන් හෙදුමා මී ඒක ඒතර අලුමෙන් අදි මිසයලක වර්ගින මීටින්ග්ස් තෝ බෑවරිය ෆෝන් නන් ඒ ටීම් තෙරේ ගොන්න මීටින් තෝ ඒතර මී කවුන්සිල් තක මිනිස්ට්‍රිය බා මී බාවා මීටින් තෝ ගස් බෑවරිය ෆෝන් නන් ඒ කුරේ වන සම්ම පොඩු තජරිබා යකේ අලුවන් මිදායර කුරේවේ එම්මේ බොඩු උම්මීදකි ඉනිෂියලි අදි මියවර මී බොඩති මසෙක්කතව බොඩති ප්‍රොජෙක්ට් තව ග බෑවරි වොන් හාසකොතෙක්ග මී සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් තව ග බෑවරි වොන් අදි එකාල ප්‍රොජෙක්ට්ස් තව රාජ්‍ය ගිනවොන් අදි අලුගොන කුරේවේ වරබ් බොඩු උම්මීදකි මී රාජ්‍යයේ මී සොසයිටි අදි වකින් හාසකො සුවාණුන්ග තෙරේ ඉන්ජිනේරුන් නැකි හැමකැනි කුරහානොත ඩිසයින් කුරා බයෙක්ග එකණියන් නූනේ ඒ පර්සෙප්ෂන් බදලම් පර්සෙප්ෂන් වාම් බේනුම් වනි මී රාජ්‍ය දිමයිෆා එක් ගොන්ජෙම් තක හල්ලු ගෙනස්තේ බයකේ මේ ඉන්ජිනේරුන් නැකි එගොත පර්සෙප්ෂන් බදල්වේ මේ ෆීල්ඩ් එකේ අදෙස් ඉන්ට්‍රස්ට් ඊතර බොඩු
3: 30 ඔගස්ට් ඉන්ජිනේරුන්ගේ දවස්

0: ብሔራቸጋዶ
1: මේ අශාරහරම් මතයේ උමරු ෆ්‍රයන් ખાસ කරේවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා අශාරහරම් දශකේ කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකරුන් 100 ගෙන් වේ
2: සීදා මගෝ

0: ඉස්ක්‍රීන්.
1: මගේ එච්චි අල්ලාපුරන් කලි
2: එච්චකි හසනු දෙක අහරෙන් විවාහ
0: ඉස්ක්‍රීන්.
3: අලුකට ගෙනවකේ මොහොම දශ්වාන ආදම් ශරිත් එපිසි ගා මසැක්කක්වන සිවල් ඉංජිනර් කොතුග හාරෝ මසැක්කකුරමුන් තාතා හතරු අහරු වෙච්ච එටිසි ගා පසිපාගොලතා සතරවාහරු අලුවට ඉංජිනර් දායලා ශාගවරකම් හොර කොඩේරුස්සොර බේල්ඩිංස් තකා එච්චස්ස අන පෙරුණීම පලා හිතන් අර කියනත්තොම් ඉති එදි පහොරි දැන් කුර කුරහම් වෙස්සේර වර ශාගවරකම් හොරේ දැන් එරසා බේල්ඩිං තකාච්ච කුරහා ඔලෙන් දැන් එහෙම මේමස්ලෝ ඉංජිනරින් කායල හියාර් කුරි කා මතීතවල මාස කුර කුරුමුග අදි දිව ඉංජිනේරු වර මදුකම පහ කුර වෙති සිවිල් ඉංජිනේරින් ඩිග්‍රි කියවන්නේ මේ FTC ගාලු කඩු එන්නේ පොඩු ප්‍රොජෙක්ට් එක බෑරි ෆයිව් ෆ්ලැට්ස් හවුසින් ෆ්ලැට්ස් තා ඒ ගලුගල් මස්සෙක් එක්කොලේ සයිට් ඉන්ජිනියක් ගහසියතුම් පොලිටි චෙක්ස් තා හෙදු අලුගට මිහාරෝ මසක් එක්කොලමුන් දනි ප්ලේනිං ඉන්ජිනියර් ගහසියතුම් බෑගඩු මසක් කතක ඔන්නනි ප්‍රොජෙක්ට් තාවගේ ප්‍රොග්‍රෙස් ක්ලයින්ට්ස් ෆෝරකොත් දෙනු දැන් ඉතුරු ප්‍රොජෙක්ට්ස් තා අන්නමුන් දාවාලක ප්‍රොජෙක්ට්ස් ෂෙඩියුල්ලා රිසෝසස් තා දැන් කොක් හැද නිදාරාග අලුගඩු එම් බොඩ බෑනුවනේ දිවහි පොදී දිවහි ඉංජිනේරුන් ගෙනාග පැදුම් ස්පෙෂලයිස් දායරාතක අස්තෝ මෙහාලු මේ ඉන්ඩස්ට්‍රීක වරම් අද අලුගඩු එම් දෙකෙන් බෑනුවාදගේ ස්පෙෂලයිස් ඒරියස්තවක සයා දිවහි ඉංජිනේරුන් හැදිගෙන දෙ
4: 30 ඔගස්ට් ඉංජිනේරුන් ගෙතුව
0: ඉස්ක්‍රීන්.
1: මගේ එච්චි අල්ලාපුරන් කලි
2: එච්චකි හසනු දෙක අහරෙන් විවාහ
0: ඉස්ක්‍රීන්.
5: ගඩි මිහාරු එකගාරගඩි සාලිස් මිනිට ඉංග ් මිවනි මිගඩීග කුරියම් මිදනී ඉස්ක්‍රීන් මිශෝ ගැගනක බාර්ජමා හමියන් ෂෝ කුරිය දානෙ මිරේ ඉස්ක්‍රීන් ෆිල්ම්ග මි ගෙනෑ ෆිල්ම කී ෆිල්ම් දෙරියා දෙ මි ෆිල්මකී නවර්ස්තේ කරනුව දිහ ෆස් වන අහරු බේවි ෆස්ට ගෞමී ෆිල්ම් ඒවෝඩ්ස්ක බෙස්ට ෆිල්ම් මිවනි මි ෆිල්මල් ලිබිෆ දෙම් බෙස්ට ඩයිරෙක්ට මොහම්මද නියාස් ආම ෆිල්ම් දෙරියායි මිවනි බෙස්ට ඩයිරෙක්ටාගේ ඒවෝඩ් වෙස් හාසිල් කොෆ බෙස්ට ඇක්ටර් අලි හාලිත් මිවනි නොමිනේටු වෙෆ දෙම් බෙස්ට ඇක්ට්‍රෙස් හව්වා ජාහිරා ෆිල්ම් දෙරියායි මිවනි බෙස්ට ඇක්ට්‍රෙස්ගේ මගම් ලිබිෆ දෙන් ඒගිතුරුම් බෙස්ට සපෝටිං ඇක්ට්‍රෙස් හව්වා රියාසා නොමිනේටු වෙෆවායිරුග ජූරිස් ඇවෝඩ් ෆාත්මත රශ්ෆායම් මිවනි ෆිල්ම් දෙරියායි ලිබිෆ බෙස්ට එඩිටින් මොහම්මද නියාසා ලිබිෆවායිරු බෙස්ට background music alifamani ahmad afal adi ahmad amira hamavara gina category takakun nominate wefa mi category takun hama wanatave sasil wefa film deriya miwani mi ai sabum waka dakkala nan mirege timmana baveriya liu shay assalamu alaikum
6: wa alaikum assalam
5: liu kini halu
6: langal
5: රෙස්ට කොල්ලා වගතු කොළුමීද ඒ වගුතු කොළුමේද සෙල්ෆ් ටයිම් ද කොබ කෙවුන්ගේ කන්තත්ත නිම්මා ලීත මිහාරු ಲಿಯೋ ಮಿರೆ ಇಸ್ಕ್ರೀನ ಮಿಗೆನ ಫಿಲ್ಮ್ ಕೀ ಫಿಲ್ಮ್ ದೇರಿಯಾ ಬೆಲಿಂತ ಮಿ ಫಿಲ್ಮ್
6: ವಾರ ಕುರಿಗ ಬೆಲಿಂ
5: ದೇರಿಯಾ ಫೋದೇವರ ಕಹಮ ಕುರಿಗೆ ಫಿಲ್ಮ್ ಕೆ ಮಿನ ವರ್ಸ್ತೆ ಕರ್ನ ದಿ ಹತರ್ ವನ ಹರ ರಿಲೀಸ್ ಕುರಿ ಫಿಲ್ಮ್ ಮೆ
6: ಇಕ್ಯಾವ ವರಂ ಇಹಿಂ ಕಾಲ ಫೋನ್ ಅಸರ ಸಕೆ ಕುರುವಾ ಕಾಲ ಫಿಲ್ಮ್ ಮೆತೆ
5: ವರ ವರ ರೀತಿ ಫಿಲ್ಮ್ ಎದ ಗ್ಯಾಗಂಡ ಕಮಿ ಹರ ಮಿ ಫಿಲ್ಮ್ ಅನಿ ಕುಇಂ ಫಾ ಮಿವನಿ ಬತ್ತಿರಿಸ್ ವರ್ಕಂ ಅಹರು ವೆಫ ಕೋಬ ಮೀ ಮಸಕತೆ ತಯಾರು ತಲಿಯು ಎಮ ಹಿಂಗ ಫುರತ ಮಸಕತ ದಮ ಫುರತ ಮಸಕತು ಮಿ ವಾಗತ ಕಿ ಮಿ ಫಿಲ್ಮ್ ಕಹಿ ಮೇನೆ ಮಂಜರಿಂಗ್ ಇವ್ವಾಲಾಣ ಇವ್ವಾಲಿ ಮ ದೆನ್ ಲಿಯು ಬುಣ ದೆನ್ ಜೆಹೇನಿ ದೆಮ್ಮಾಣೆ ಗೊಯ್ ತಯಾರು ದೋ
7: ಶಾನ್ ಬಲಾವೆ ಹುಣ್ಣ ಗೊಯ್ಕುಡ ನುಬಾಯಣು ಲೆಫಾಕ ಆರಂಗ್ ಮಮ್ಮ ಎತ ಮರ ದೆಮಿ ದೆಮೆ ಹೂವ ಕಲೆ ಬೇರುಗ ತೆಳೇನೆ ಹಾ ತಾಕು ತೆಳಿ ತೆಳಿ ಸತಿ ಅಣ್ಣನಿ ಕೊಬಾ ಕಲೆಗೆ ಅಗಲೆ ಕುಲುಣೆ
8: ಆಣ್ಣ ಕಣ್ಣೇಗೆ
7: ಇತುರು ವಾಹಕ್ಕೆ ಬೇನು ಹೆಣ್ಣು ಮಾದಮ ಅವಿಯು ಕಿನ ಸಿಟಿ ಲಾಂಬಿ
5: ಲಿವ್ ದೆಮ್ಮ ಅಣಿಕೇನೆ
6: ದೆಂ ಏನ ಕಿರಿಮಿ ಹಾಂಬುಲಿ ಬೋತ ಕಂತ ಕುರಂ ಅವಿಯು ಕೆಂಡೆ
5: ಅಫಿಯಂ ಕೆಂಡೇನಿ ವರ ರುಳಿಯ ಸಮಿ ಹುರಿದೋ ಮಮ್ಮ ಬಲ್ಬೆ ಒವ್ವಾಯೋ ದಿದಿಯೇ ದಿನ್ ಕೆಂಡೆ ಹಮ ಸಿಟಿ ಇಲಾಣಿ
6: ಬೋಡ ಲಫಾ ಕುರುವಿನಿ ಆ ಹಂದಾಮಣಿ ಮಂದರ ಕಾಲ ಕೊತಕ
5: ವರ ವರ ಬೋಡ ರುಳಿಯ ಸಮಿ ಹುರಿ ಹಿಂಗ ಹಟುವ ಹಾಲ ಮದಿಂ ವಾಗೋಯ್
8: ಅಫಿಯಂ ಕೆಂಡು ನಿಮ ಕೇನೆ ಮಹರು ಮೆ ಕ್ಯಾಬೋಯ್ ಹಾದಾಣಿ
7: ಕೀಗೆ ದಿವುಣಿ ಕಲೆ ಹಿಕುರಿ ಕಲೆ ಹೋದ ದಾನಿ ಕಮತ್ತ ಮಿಗೆ ಕ್ಯಾಬೋಯ್ ಹಾದಾಣಿ
8: ಅದಿಯೋ ಯಶಫ್ ತದುವೇಯೇ
7: ತದು ಕುರಾಶೆ ಮೇದು ಮೀ ಉಳನಿ
5: ಕೊಬಾ ಲಿಯು ಕಿಹ್ನೆ ಮಿವಿ ವರಂ ಹಮ ಕ ಅಣಿಯಾ ವೆರಿ ಮಂಜರ್ ಎಂಗೆ ತೆಂ ಬಂಡು ಬಡ ಫೆನ್ನ ಅಣಿವೆ ಸಮ ವಿಹಂ ಕ್ಯಾರಿ ವೆ ಫೈಂದ ವರ ಬೋಡಂ ಅಣಿಯಾ ಕೊಲ್ಲಿಮಿ ದೋ ಹಿಂಗ ದೇವಣ ಮಸಕ್ಕತ ದಮ ದೇವಣ ಮಸಕ್ಕತ ಇವ್ವಾಲ ನಮ್ಮ ಫಿಲ್ಮ್ ಹಿಮೇನೆ ಲವತ ಹೋಗೆ ತೆರೆನ್ ಲವೆ ದೆಂಗೆ ಕೊಂ ಫಣ್ಣನ ಕ್ಯಾದಿ ಫಾವ ಲವೆ ಕಂಬುಣೆ ದೇವೆ

0: ලිව් ඉහතියාරී තින් ජවාපු දේන එකොම් පන්නානක් යදි පවා ලවකම් බොන දේවීගේ රශාද හම්දි දෙම් හන්නන් කොම් පන්නානක් යදි පවා ලවෙන්ගි රශාදවා හම්දියා එහෙම කොංගඩෙපයි
1: හම්දිකම නිමම
0: හම්දිකම ෆයිනල් ජවාබ්
1: ෆයිනල් ජවාබ්
0: ඒකම කේ රශාද ගඩේ
1: ආලේ
0: මේ පාරේ ගොද්ද දැන් ඒකම කුංගේනේ දෝ
1: දැන්
0: පාරකම නම ගෑමසින්ගේන එහෙම මසලෙන්නේ කොම්පරත කලව හසකොලානි හම වරන් ඉග්ගේ මුරීති ලවෙ ගෙනස් දෙන මේ ෆිල්ම් එක හිමිනේ
1: ටී හම රේඩියෝ ටීම් ගේ හිවරු ගද ටීමන් හම
0: හම වරන්
1: ගඩොහන් තිබි හුරියා කුදින්න
0: ආ වරන් උසාවෙච්ච ලියව බද්දලෙම උසාවෙ රේකන් එද වකි වෙලා නේ ගෙලියෝ
1: ආ මේ කොළඹ සරන් හම හෙපි
0: ආ
1: අසියා බද්ද වීම
0: නා

0: ගඩින් මෙන්දමුන් අලිව දෙගඩි 30 මිනිට් මේ දිවේ රාජ්‍යයේ ගැඩු
1: මුචතමෝ